එවරෙන් බුණුවේ කලේගෆානු අහරමෙන්ගේ ගාත තිය වඩාගතී හම එකනි අල්ලෝහන් අහරමෙන් අලුකං කුරුමශායි අහරමෙන්ගේ කාබෆැන් අලුකංකොන් උළුණු තකෙති අහරමෙන් දූ කොල්ලුමන් එන් ගෙවමත්තෝය ෆහෙ කලේගෆානු වනි තෙදවරින්ගේ තෙරෙන් කමවානම කලේගෆානු අහරමෙන් නැත්තිය වාදු කරව්වා කමෙක් අහරමෙන් ගාත නිකං ගෙන්නවා බල්ලවාශේ.

දෙං එකලේගෆාන් එවරින්ගේ කිබෙන් දුරුහැලිවේ වඩාගතේ අදි එකලේගෆානු විදාළුවේ ඒ අහොරින්ගේ කෞමුගේ මීහුන්නේ හම කශවරුන් අහොරින්ගේ වෙරි රස්කලාගේ රසූලු කන්තිය බෑ මීහුන්නන් ඉවීමේ අදි තිය බෑ මීහුන්නන් අහොරෙන් නසේ හත්තෙරවීම එහෙනෙ කමකු තිය බෑ මීහුන් නසේ හත්තෙරවා මීහුන් දෙකේ ලොය බෙන්නුවමුයි.

දෙං එකලේගෆාන් එවරෙන්ගෙ කිබෙන් දුරුහෙලිවෙ වඩාගත අධි එකලේගෆාන් විදාල්වේ ඒ අහොරෙන්ගෙ කවුම්ගෙ මිහුන්නේ හම කශවරුම් අහොරෙන්ගෙ වෙරි රස්කලාන්ගේ රසූලුකන්තිය බෑමිහුන්නන් ඉවීම අධි තියබෑමිහුන්නන් අහොරෙන් නසේ හත්තෙරවීම ෆහෙ කාෆිරුයි බයගෙ මච්ච අහොරෙන් හිතාම කුරාණී කොම්ෆදයකුන් හිජේ.

0: بسم الله الرحمن الرحيم الله أكبر اللهم أهله علينا بالأمن والإيمان والسلامة والإسلام والتوفيق لما تحب وترضى ربنا وربك الله ماني هدوا بدكر الفيروس كلاكو මේ හඳකී අමාංකම ඊමාංකම සලාමෙක්කම ඉස්ලාම්කම අදි ඉබරස්කලාන්ගේ ලෝබිවෙ වොඩිකෙම්වා අදි රුහිවොඩිකෙම්වා කංකම තෞෆීකු ලෙවුමා එකු අළමින්ගේ ගාතන් අන්න හඳෙක්කමුගා ලව්වා ෆාන්දේ අළමින්ගේ වෙරි රස්කලාන්ගේ අදි තිය හඳුගේ වෙරි රස්කලාන්ගේ මෑන් අල්ලා
1: අංගෑදී උගන්නෑදී මුනිෆෝයි ෆිල්වා දිනමුග
2: තෙදුවරිකම්මායකු
1: එකුවරිකමායකු
2: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයක අඩු
1: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩි හනුවෙන් මෙගහර්ට්ස් FM බෑන්ඩ්

0: මේ අස්තු හෙද මේ තොන හිද මෙල්ලවා හෙද මේ මේ අඩ වෙ ජා එන හෙද මේ කීකේ බෑ කීනෙ බෑ මේ බණී වෙ තොන හිද නේද රිමික්ස් වෙ මේ තිදෝ
1: මම මේ අඩෝ හම් හුර දාට
0: ආ මා බා හෙද නැන් තිමන්න හෙද ලවද මේ අය ගම්නම් ස්ටයිල්
1: වසීෆා අදා කුරුමුග අමානත්තර නූම්ගේ සබොන් ලිබේ ගෙල්ලම කි කොබහේ මි අල්ගොමෙන්ගේ මේදුගේ මවුලු මවුලු වහදක් වාලව බේන් ෆුල් බේ ෆුන් නන්නොට් කුරවමු ගෙන්දෝ මෙවගොත අල්ගොමෙන් දන්නවාලාන මිකබා ගුලේ ගොත වහදක් වාලව බේ ෆ්ලක අල්ගොමෙන් දන්නවාලේ ම අල්ගොමෙන් වගොත් කොලේ මි දෙවි මිහුම් පිනා කුරුමුගේ දායරාග තජිවා කරබේ ෆ්ලෙන්ගේ තෝ අල්ගොමෙන් මි දන්නවාලේ අලි ආදම අස්සලාමු අලයිකුම්
0: අලි ආදම් කේනතෝ
1: අමානත්තර නෝමුගෙ සබබුන් ලිබේ ගෙල්ලුමකී කොබා හෙයේ මේ කොබාතෝ වසීෆා අදා කුරුමුග ෆුරතම අමානත්තර වුමකි අමානත්තර මීහෙගෙ කිබෑන් ෆෙන්නාණෙ නුවත හුන්නාණෙ සිපතකකි
2: වසීෆා අදා කොර මීහෙගෙ හයිසියතුන් මිවැනි කන්තත්තකෙ කොරානෙ කම ඒ අරුණුමෙන් අනිංගිරස්තුහම් බුණානම ජොබ් ඩිස්ක්‍රිප්ෂන් ග මි බයංකොෆ මි හුන්න කන්තත්ත කොරානෙ කම එහෙනම් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් ග හිමෙනිස හුන්න කන්තත්ත කොරා ඉරුග වෙස් බලංජේ බෙලුන්තහස අමලු කොරංජේ වකි ලිංගණතකෙන් එබ හොරේ එහෙනම් මිසාලක දන්නවාකම ගවානම ඩොක්ටරකු වසීෆා නිකුණකම වාණමේ ඩොක්ටරකු මෙන්නනේ බලමිහුම් බෙද දැන් බලමිහුම් බලා ඉරුග අනේ ඩොක්ටරක වීටී වෙන ගෙන්ගොලංජේ වකි මින්ගණු තකෙන් එබහොරේ ඒ අහුලාගේ මින්ගණු තකෙන් එබහොරේ එතිකල් මින්ගණු තකෙන් එබහොරේ මෝරලි බලංජේ කන්දත් තකෙන් හොරේ ආම්මවතෙ ජමිදන්නවා සහල කන්දත් බලහට්ට මෙවලනේ වර ප්‍රොෆෙෂනල් බොඩිස් තකෝ දැන් නොනියාමු එවෝඩ කර පරාතු එහෙම විචාරක දන්නවකම වාන යුනිවර්සිටි එකක ඩොක්ටර් MBBS හදා නිමි අදි ඉන්ටර්න්ෂිප් නිමි වකි හොයෙන් එබ කරන් ජී ඒ මිහ වසීෆා අදා කර ගවමන් ඇස් එහෙම ඒ හුව කරා ඉරුග එබ අනේ ඒ හුවගේ එබ හිමනේ බයිකා සම්පත් තිමන්න වසීෆා අදා කරමු අමානත්තරේ උමකි අවන් මිදන්න හොරිහා කන්තත්තකෙන් ඉන්නනේ හෙයි අමානත්තරව වසීෆා අදා කරමු මිදන්නවා කන්තත්තකෙන්
0: දෙගොති වසීෆා අදා කරමු අමානත්තර නොමුව සබුන් දිබේ ගෙල්දුමකි කොබෑත නේද කොම්ෆරත් කොබෑත
1: කොම්බයක කොංගෙල්දුමෙත්තෝ වාණි මිකමු
2: අද මීග අනේ වර ගින ෆරත කමේ ගෙල්ලොන්ට ඒක දිමාග ඉය තරණ කොරින් මි දෙන්නේ මි කමුග මුහිම්ම කමුග සබබු ආ හෙදි ෆොන්න උසුල්
0: සෝවා
2: මි මි මි දක්කා ඉය ඉසාලක දන්නවා කම ආනාරණ මේ අනික අමි ෆර හංගම ඇකවුන්ටන්ට් නගම ඉය තන ඔඩිටර් නගම මි ඔඩිටරගේ ජිම්මා ඇහි එහි ඒ කොම්පුණියක තරේග නොනි වසීෆා අදීෆේ වසීෆාග බයංකොෆවා ඊමුගේ තරේග එන බලා බෙලොන්තකේ බෙලො කොම්පුණි කණ්ඩාලා ශාවක දොසියත බලායරුගේ ඒ බේෆොලාගේ ඉන්ටෙන්ෂන් එන්ෆෝර්ස්මන්ට් රංගලවාගේ බජිහෙ සිමන්න මේ නිතනගේ SOPs එක පොලිසිස් එක හෙදිකොන උසුල්තවගේ තරෙන් ඉංගාපුවා මොහමලෙත් එක්කෙක්ට චෙක් කරුම ඉතිමන්න ගැනි ඔන්නනගේත දෙන්නවාගොතකි අනේ එකම ඒ බේකොලා මිසාලක එහෙන් මීහකා නොනීයම කොම්මස් කහල මස්ලහත් පොෂුවරුමෙක්ග තෙරය වදවිගෙන් කොමස් ෆෝසෙක්ග තෙරේ වදවිගෙන් එ මිනිින්මනි ඒ බේකොලාන් අද ශේනුණු එච්චක ඉලාපා එහෙම් පරාතෙක්ග මස්ලහතෙන් ඒග ක්කාතර කොරමෝග එහෙන් නිවාගොතකි අස ඒ ඔගනයිසේෂණගේ හිංගුමග නිසාම වරබ්බොඩ බුරලෙන් බාර ඇත ನಿಮ್ಮುಮಗ ಸಾಬ ಎಹಮ ಇದನ್ನ ವಾಹಗೆ ಕಿ ವಿಸಾದಕ ನೀ ರಂಗಳು ಮುಆಮಲಾತೆ ಕಮ ಕಂಡಾಳ ಹಿಸಾಬು ಎಜಾತುಗೆ ಎಹಮ ಹುರಿಹಾ ಮುಆಮಲಾತೆ ಕೆವೆ ದೆನ್ ಎಕುಂ ಪುಂಜಕುಂ ಬಲಂ ನಿಜೆಹನಿ ಎ ರಂಗಳು ಕಮ ಎಗ ಸಬಬು ಕುಂ ಪುಂಜ ಇಂತಿಹಾಯ ಬಡತೆ ಆ ಗೆಲ್ಲುಂತ ಫೆಬ್ರವರಿ ಮಿಸಾಕ ದುನಿಯೆಗ ವರಂ ಮಶೂರು ಕೇಸೆಂಗೆತ ಎನ್ರೋನ್ ಕಿಯ ಕುಂ ಪುಂಜ ನಿಯತ ವರಬ್ಬಡ ಕುಂ ಪುಂಜ ಎಕುಂಫುನೆ ಏ ಬಿಲಿಯನ್ ಡಾಲರ್ ಕೊಂಫುನೆ ಅಮೆರಿಕಾ ಎಕುಂಫುನೆ ಬಂಗುರೋಟವನ್ ದಿಮಾವೆ ಎನ್ನೆ ಬೊಡೆ ಸವಬಕಿ ನಿದಣ್ಣವ ಜಾತುಗ ಇಲೀಗ ಸಂತತ್ತ ಹಿಗಮುನ್ ದಿಯೆ ಇರುಗವೆಸ್ ಎ ಬಲಂಜಿಹೆ ನೀ ಎಕಂಕಂ ಎಂಗಿ ಎಂಗುಣೀಮ ಪ್ರಥಮ ಹೋಗಿ ವಿಶ್ವದ್ದುಲ ಅಣಕೊರುನ್ ದೇವಣಕಮಕಿ ಎ ವಜೀಫೆ ಹವಾಲತ್ತಿ ನೀಹುಂ ಇಲ್ ಇಂಟೆನ್ಷನ್ ಎಂಗೆ ಗೋವೆಗೆ ಎಕಂಕಂ ಕೊರು ಹಮೆ ಗೊತ್ತ ಲೋಯರ್ ಅನ್ನ ಬೆಲೆ ಕಮಗವಿಯ ಸಾಧಕ ಜಾಜಕು ಎ ಹುಕುಂ ಕೊರಂಜಿ ಹೇ ಉಸೂಲ ಹಿಲಾಫ ಹುಕುಮ ಎಹಂ ವೆಜ್ಜಿಯಾಮ ಎ ಹುಕುಂ ದಿವಿಗಣ್ಣ ಮೀಹಾಯ ಎಬ ಎ ಹುಕುಂ ಲಿಬೇ ಮೀಹಾಯ ಇಂತಿಹಾ ಬೊಡು ಅಣುರಕ್ಕದ ಸಾಹೇಬ ಕುರಿಮತ್ ಲಾಂಜಿ ಹೇ ದುನಿಯಾಗಿ ಸಾಧಕ ಅಮೆರಿಕಾಗೆ ಬಹುರಿ ಮರಣ ನುಜಿಹೆ ಮೀಹುಂ ಮಾರುಗೆ ಹುಕುಂ ಇಬ್ಬಮುಗ ಸಾಹಬು ಎ ಮೀಹುಂ ವರ ಬೊಡ ಹಿಂಗೇತ ಮರುಗ ಹುಕುಂ ತಂಫೀಜ್ ಕುರುಮುಗ ಮರುಹಲಾಗ ಸಿಬ್ಬ ಮೀಂಗೇಣ ಎಹೆಂ ಎವಿಡೆನ್ಸ್ ತಕ್ಕೆ ಹೆಣಿಗೆಂ ಆ ಮಿಯತಿ ಅಸ್ತ ಹೈಗತ್ತು ನುಗಾಕೊಕ್ಕ ಮಿಕಂ ಏನಡಿ ಮಾ ಇಂಗೇತ ಹಮೆ ಗೊತ್ತ ಸಾಧಕ ನೀ ದೇಹ ರಾಜ್ಯ ಬೆಳಕಮಗ ವಯಸ್ ವಜೀಫಾ ಅದಾಕುರುಮುಗ ವರ ಬಡ ಮಿಕಾ ಸಂದ ಬಲಂಗೇ ಎಹಮ ಇದನ್ನ ವಾಹಕೆ ಮಿಸಾಯಕ ಸರ್ಕಾರ ಉಫೀಹೆ ನೋ ನಿಯಾಮು ಆಮು ವ್ಯಫಾರಿ ಎಗ್ಗವೆ ಎದೇ ಕೊಳಗ ಹವಾಲ ಕೊಸ್ಕೊಮಿಯಣ್ಣೆ ಜಿಮ್ಮ ಅದಾಕುರುಮುಗ ವಕಿಫರಾತೆಗ್ಗೆ ಮಸ್ಲಹತ್ ಏಗ ಹಿಮಾಯ ಕುರುಮು ಗೊತ್ತುಂ ಬಲಂಜಿಹೆ ಬೆಲುಂತ ನುಬದ ಎಫದ ಕಂತೆತ್ತ ಕೋರಿ ನಿವ ಗೊತ್ತಿ ಪಹುಂ ಅಮದು ಕೊರಂಜಿಹೆ ಹುರಿಹಾ ಕಮೆಗ್ ವಕಿಕಾಲ ಉಸೂದ ಬೇಸ್ ಲೈನ್ ಕಾಂಡೇಳಿಗೆ ಹಿಂಗೊಸ್ ಏ ಅಳೋಣ ಇತುಬಾರ ಇವಾಗೆಲ್ಲೆ ನಿಜಾಮ ಅದೇತ್ತರೆ ನುಣಿಯಾಮ ಏ ಒಫಿಹೆ ಕಾದೇತ್ತರೆ ನುಣಿ ವಜೀಫಾ ಅದಾಪುರ ಮೀಹಾಯ ಅದೇತ್ತರೆ ದೆಮ್ಮೀನಣಿ ವಜೀಫಾ ಅದಾಕುರ ಮೀಹಾಯ ಹೇಗಿಲ್ಲಿದೆ ಗೆಲ್ಲು ಹೊರಗ್ ದಿನ ಪಹಾರು ಇದನ್ನವ ಜಾತುಗೆ ವಜೀಫಾತ ಉಳೆ ಮೀಹು ಅದೇ ಆಮ ವಜೀಫಾತ ಉಳೆ ಮೀಹು ಎಮ್ಮಿ ಹಂಗೆ ಬ ಲೇಬಲ್ ಕೊರೆ ಬಾಕಿ ಜಾತುಗು ಮೀಸಿ ಗೊತ್ತಿಗೆ ಹೆಮ್ಮಿ ಇವತ್ತಿಗೆ ಎಕ್ಕದ ಮೀಹಾಯ ಏ ಒಫೀಮ ವಜೀಫಾ ಗೆಲ್ಲಿಜ್ಜಿ ಗೆಲ್ಲಿಜ್ಜೆ ನಮ ದೇವಣ ತಾಕು ವಜೀಫಾ ಹೋದು ಮಂಗ್ ಇಂತಿಹಾಯ ಹುರಸ್ತಾಯ ಕಾಯ್ಬ ಕೊರೆಮತ್ತಿದೆ ಏಯ್ ರೆಫರೆನ್ಸ್ ಗುಳಾದ ಸಮಗ ಎಣೆ ಅದು ಹೇಗೊತ್ತು ಅನ್ನೆ ರಂಗಲ್ಲ ರೆಫರೆನ್ಸ್ ಅನ್ನು ನೋಡಿ ಆಮು ಮುಜಿ ಸಮಗ ತೆರೆಗ ಎಕ್ಕಂಕೊರೆ ಮೀಹಾ ಲೇಬಲ್ ಮೀನೇ
0: ಅದೇ ಅದ ವರ ಮುಹಿಮ್ ಬಾಕತಿ ಖಾಸುಗತಿ ವದೀಫಾಕಿ ಅಮಾನತಿಗೆ ಫುರ್ತಿದ್ದಾಳು ಎಮೆ ವದೀಫಾ ಬಯಾನ ಖಿಲಾಹ ವಜ್ಜಿಯ ಎಮಿಹ ಯೋತಿ ಅಮಾನತ್ ಖಿಲಾ ಖಿಯಾನತ್ರೇಫೆ ದೆನ್ ಆಡಿಟರ್ ಗವಾಹಕ ವಿದ್ದಾಳು ಅಳ್ಬಂತರೆ ಬರ ಗಿನಫರ ಆಡಿಟರ್ಗೆ ಬುಣಿ ಕೊಮ್ಮೆ ಬದಾನಿ ತನುಗೆ ಮೀ ಹಿಸಾಬ್ ಕಿತ ಆಳ್ಮಿದ್ದೆ ಹಿಸಾಬ್ ತ ಬದ ಹಟ್ಟ ಮೀಹ ಮೊಸಾರ ದಿನ ಮಾ ಫ್ಯಾಸಾ ಬದ ಹೆಣ್ಣಮೆ ತಿ ವಿದ್ದಾಳು ಅಳ್ಮಣೆ ಹೆಂಗಿಜ್ಜೆ ಕುಂಫುಣಿಗೆ ಎಸ್ ಒ ಪಿ ತಕ ಅದು ಗವಾಯ ತಕ ಹುರ್ಮೆತ್ತಿರ ಕೊ ಹಿತಾನ್ ಜೆಹೆ ಗೊತ ಏಕ ಕುರೇ ತೊ ಬದ ಮೀಹ ಗೊತ್ತಿಗೆ ಇದೆ ಕೊಮ್ಮೆ ಮೇಘ ಮಸೂಲಿಯತೆ ಬಣ್ಣಕಂತಿ ವಿದ್ದಾಳು ದೆನ್ ಮಸ್ಲೂತ್ ಫಶರ ಆಗೋತಕ ಏಕಂತತ್ತಕ ಎಮ್ಮೆ ಮೇ ಹಿಯಾನತರೆ ವೆಜ್ಜಿಯ ಕುಂಫುಣ್ಯ ಬರಬಡ ಗೆಲ್ಲು ಸೂಲಾ ಖಿಲಾಹ ಕುಂಫುಣಿ ಹಿಂಗಮ ಗೊಸ್ ಎಮಿ ಹುಣ್ಣ ಬಂಗುರುಟು ಮಕ ಹಮೆ ಬದ್ದೆ ಎಯ್ಯ ಕುಂಫುಣ್ಯ ಬಾ ಗೆಲ್ಮಕಿ ಅಣ ಗೆಲ್ಮಕಿ ವದಿಫಾ ದಿ ಮೀಹ ಕುರು ಸವ ಕಮುಗ ಸವಬು ಏನಗ ಮೇ ಅಬರು ಮೀಹ ಕುರು ಮತ್ತೆ ಗೆಲ್ಲಿ ಏನೇ ಹಿಂದಿನ ಮ್ಯಾಕು ವದಿಫಾ ದಿಮ ಫುರ್ಸತ್ ಗೆಲ್ಲಿಗೆ ಬದ್ದೆ ಬೆಂಗಳ ದೇತ ಧನ್ಯವಾದ
1: ವಿವಾಹದಲ್ಲಿ ಮೀಹುಂ ಬಿನಾ ಕುರುಮುಗ ದಾಯರಾಗ
0: ಬಿಲಿಯನ್ ಡಾಲರ್ ಗೆಲ್ಲು ಮಗ್ಗ ವಾಹಕ ವಿದಾಳು ಹಿಂಗೆ ತಕ್ಕ ಮೀ ಹಮ್ಮ ಮೀ ಅಣ್ಣ ಹಿಂಗೆ ತೊಕ್ಕಿ ಕುಡಕೊಂ ಪುಂಜ ಕಸ್ ಕುಡಕೊಂ ಪುಂಜ ಮೀ ಹೆಗ್ಗೆ ಹೈಸಂತ ಎಬೇ ಕಾಣ್ಣಾಣೆ ಹೆಚ್ಚೆ ದೆಂಗ ಉಣ್ಣಾಣೆ ಎ ಮೀಹ ಎ ಮೀಹ ಕುರಿ ಮತ್ತೆ ಮೀಹಾಯ ಕುರೆ ಉಣ ಕಸ್ ಎ ಮೀಹ ವದೀಫಾ ಗೆಲ್ಲೋಣ ಮತ್ತೆ ವರ ಗಿರಫಾರದ ಮಿಹಾರದೆ ಅಳಮಣ ಬುಡಬೇನ ತೀ ಹರಂ ಕುರಿ ಕಮೆ ನೋಣ ಹೆಂಬ ಸದಾಂ ಬಾಂ ಬಸ್ ಮಸೆ ಕುರ ಬಯ ಕುಳೇನ
1: ತಂಗ ಎಬ ಹುರಿ ಮಿಹಾರ ಹೆಂಬುಡಬೇನ ಕಹಲ ದೆತ್ತ ಅಳಮಣ ಜಮಾನ ನಂಗ ಬದಲಾಯ ಕಿ ಟೆಕ್ನಾಲಜಿ ಯಂಗ ಬದಲಾಯ ಕಿ ಮಿಹಾ ಸಾಬ ಮಿ ವಗುತ ಹಳಗುನ ಮೆ ಹತಿಗೆ ಖಬರ ವಗುತ ಕೊಳೆ ಹುಸ್ಕೊಲ್ಲ ನಿಂಗೆ ತ ಹತಿಗೆ ಖಬರ ಫೋನ್ ಕ ಸಮ ಮಿ ಮಾವ್ಲೋಯ ಕಿ ಗಳಗುನ ಮೆ ಕುರಿ ಅದಾಣ ತಿಬೆ ಫ್ರಂ ಗಳಗುನ ಮೆ ನ ಬೇರೋ ಡ್ಯಾನ್ ತಯಾರ್ ತಿಬ್ಬ ಮೇದು ಹೆಂದುನ ಹತಿಗೆ ಖಬರ ತಿಬೆ ಫ್ರಣ ಬದ್ದು ಕುರಾನಿ ಅಜೀಜ್ ಫಾರೂಕ್.

0: මේ හරුගඩින් මෙන්දුරුකුරි 11 ගඩි 15 මිනිට් මේ දිවෙහි රාජ්‍යයේ ගඩු
1: විඳු ජහාති කියා දෙමි
2: දෙකෆී

0: කොම් විස්තුමික්ක
1: හිතම් මෙරණි මාදමා වාණි ගොතක
0: මාදමා කියන වාණි
1: ආලේ රිමන් මි හාව හඳන්නේ තුනි
0: ආ කිහිනේ වා දෝ හෙත මාදමයේ
1: අහරින් උෆි හන්නි කුණ දෝ හෙන්නු
0: ඕ
1: දැන් මිතන අන්නමු වෙස් පුණි මෙන්නු
0: දෙන්නේ ගේන නොබිර හතර දමු තිහින් කියානේ කමේ
1: එයි කීපෙකින් තිහින් තිබුණි
0: පුරතම කමකි තිතන දන් අහරින් ගබු දෙන්නු උන්ක
1: කීපෙකින් ඒ යහරින්ගේ කුඩේරුගේ හුවෆෙනේ
0: හුවෆෙනා හගීකත උඩා බිමාහා තෆාතුවානේ එක නුයිස් නේති අහන්න දෙරේ
1: අස්ල කොබාත රියුමන්ගේ මස්සලේකි ආරි මසීෆය කදියම රියුමන්න බිස්වාණි රංගල
0: ආහරින්න කොන් රංගලේ ආහරින් බෙන් මෙනුවේ මෛරා වසීෆය දාක
1: රියුමන් කහල මිහි ගෙවිස්නු මිකම් ගතිහා කොෂී කිව්වෙගෙන්
0: ආහන්න ඇඟේ තෙම් වාණිගු
1: තිබුනි කීකේ
0: දෙම් බදන් හුරේ වාගුවේ
1: කීකේ බුණන්ත තියොළෙනි ආහරි රියුමන දුරුවාණේත නුවාණ ඉන්ෂාඅල්ලාහ දුවහකුස් නුවාණ ආහරිනකි තා අපද රියුමන් ගෙමිහෙ
0: මිහාරු ෆොනි වව දුවාණ එකමකෝ එකන් හදානෙන්න හුන්නාන දුවස් කොලකම්
1: රියුමන්
0: මෛරා
1: කීෆෙත ප්ලීස් තිවිස්නු බදල් කොප්පල
0: ආහන්නං එංගියේ තිබේනුම් වාගේ
1: ඕකේ එංගිනා දෙන් හිඟා ගියද්දා මූඩු ගොස්සෙ
0: තෙදව වාහකේ දැක්ක ඇෆියා මූඩු දාන මියන් හෙන් වෙරින්ගේ
1: ප්ලීස් රියුමන් අං හෙනු නා මෙ දොති දෙකේ ගොයි බදල කොප්පල අං හෙනු නා ඉහුතරම් කුරන් දස් කොප්පල
0: කොපාත මිතා ඉහුතරම් මුකොප්ප
1: අස්ල සිංගා ගිය ආර් බෙන් මෙ නෝ බහු සකතාක ඒකම කු රියුමන් අමිල්ල විස්නන්නේ
0: ගින් හරි බොණි තිවර මිනිවන් ක නුදේශේ කොබා එම් ෆෝම් බොණි දි බොණිනු
2: ඈ ආර මිනිවන් ක දිනීත
0: ආ ඉජාස කන්නේ නව දාතනේ කුරා කමි
2: අහරින් ඒණෙන් ඉතු බාර කුරා
0: ආදිවෙස්
2: ආදිවෙස් ඇති පුනි
0: තිබුණිනු එන නුබුණියේ එදතුරුක ෆිරිහෙනු වෙස් දාවාහකේ
2: නවාණු පුඤ්ඤස් අහන්න වෙස් අස්ලු එංගෙන් වාණිනු එකම කොයගොත හම කන්ට්‍රෝල් නෙට්ටි
0: කීවෙකින් එගෙන් වි නවා නොබුණුන් ඒ කොම වෙසිරු එජෙන්ඩෑන් ඒ ගෞතුන්
2: ඒ බ්‍රෝ මිහා රහරින්ගේ හි වස්වාස් කුරණී ගැති
0: දුනිය දෞරණවාහ ඉඳකු කංකං හිඟානු ගෙමි ආහාරෙන් ෆිදාවුන ගනේ ආහනවර දුවස්සී මිහුන්ගේ කිවෑන් ඒ මිහුන් එහෙම් බුණනේ වරන් එගිගෙන් ඒ මිහුන් මුණා ගොතුගා නෙරෙන් හාතන් දූකුරියා කෙබෙන් හාතන් දමාන මියන් හෙනු
2: රියුමන් හුරිහ අංහෙනුගේ බලුගති තුහමත නාළුවා අංහෙනකවුන් එයි එමිහුන් කුවරිවාම් වෙසවබෙන් නූනේ ෆිරිහෙනුන් වෙස් කුක්කුරාන
0: එක බකු වෙසේ මශෙන්ගෙ බහෙන් නවාන බදන් හුර තිබුණේන් නවාගේ වාහක වෙස්
2: ආහාර මෙපුණි නවා බේවෆාතර විය කේ නූනේ එන නුබුණේ එක ගදා මිහුන් ගෙතරේක ෆිරිහෙනුන් වෙස් තිබි වාහකයි
0: කිතම් මෙ වරක වෙස් මි වාහක දෙක්කි දාන ඉජාසුගේ විස්තුන් කොෂි වීම මිපුණාය ච නග අනු ගණ වෙනි ඒ ඉංග නට්ටෑන්දේ
2: bro
0: view

0: දිව රාජකඩු නිගටික මිගෙනස්තිනි රේඩියෝ ඩ්‍රාමා විඳ ජාති කියාදෙමි. මෙහප්තාග මිගෙනස්තිනි මිසල්ස්ලාගේ ෆුරතමග ඩ්‍රාමාගේ මෙහප්තාග බෑත කුල්මගා බෑවර්වි රියුමාන් අලි හසීන්, මෛරා අසිසා ෆාරුක්, රුබ්ෂා ආයිෂත් ෆිනා ෆිරාක්, අෆ්නාන් මරියම් අලියා, ඊජාස් මුහම්මද් ශාෆි ශෆීක්, අදි නිෂාන් මූසා රශ්වන් නයිම්. ඩ්‍රාමාලිය තයාර කො තිබේ ෆ්ලමි ගෙනස්තිනී අලුගන් මරියමත් ෆාත්නාන්. ලෝබීගේ මුලින් තෆාත් සොෆායකුන් මුලින් තෆාත් වාහකයකෑකීගා අන හෆ්තාග අනිකා විසිරත් කොර ව්‍යාපත්තුල් කොල්ලාන උම්මේද කුරන් ශෞකරිකමයකු ඩ්‍රාමාඩ සිවිකම. අස්සලාමු අලයිකුම්.
1: විඳු ජහාති කියා දෙන්නේ

එවරෙන් බුණුවේ කලේග ෆාර් අහරමෙන්ගේ ගාත තිය වඩාගතී හම එකනි අල්ලෝහන් අහරමෙන් අලුකම් කුරුමශායි අහරමෙන්ගේ කාබ ෆැන් අලුකංකොන් උළුණු තකෙති අහරමෙන් දූ කොල්ලුමන් එන් ගෙවමත්තෝය ෆහෙ කලේග ෆාන් වනි තෙදවරින්ගේ තෙරෙන් කමවවානම කලේග ෆාන් අහරමෙන්න්නත්තිය වාදු කරව්වා කමේ අහරමෙන් ගාත නිකං ගෙන්නවා බල්ලවාශේ.

අදි ලූතුගෙෆානු එකලේගෆානු ඔවුන්ගේ මීහුන්නක් විදාළු විහිඳු හඳුම කුරාශය තිය බෑ මීහුන්ගේ කුරින් ආලම්තවගේ තෙරින් එකකු වෙස් කොෆ්ෆානුවා ෆාහිෂ් අමල් තිය බෑ මීහුන් කුරනීහෙයේ.

0: وَنَصَحْتُ لَكُمْ فَكَيْفَ آسَى عَلَىٰ قَوْمٍ كَافِرِينَ
1: දැන් එකලේගෆාන් එවරෙන්ගෙ කිබෙන් දුර්හලිව වඩාගත අදි එකලේගෆාන් විදාල්වේ ඒ අහරෙන්ගෙ කෞම්ගෙ මිහුන්නේ හම කශවරුම් අහරෙන්ගෙ වෙරි රස්කලාන්ගෙ රසූලු කන්තිය බෑමිහුන්නන් ඉවීමේ අදි තියබෑ මිහුන්නන් අහරෙන් නසේ හත්තරවීමේ ෆහෙ කාෆිරු බයගෙ මච්ච අහරෙන් හිතාම කුරාණී කොම්ෆදයකුන් හිජේ.

රත්තවගේ අහුළුවරින් ඊමාවෙ තක්වාවෙරවී නම හම කශවරුන් ඌඩුන්නායි බිමු තිමන් රස් කලාගේ එවරෙන්ගේ මච්ච බරකාතුගේ මගුතම් හුළුවා දෙවීමහෙ. එහෙනෙක්කමකු ඒවරෙන් දොගුකුරුවේ දෙන් එවරෙන් හෝදා උළුන අමල්තකට්ටකා තිමන් රස් කලාගේ කෝෆාගේ අජාබුන් එවරෙන් හිප්පෙවීමේ.

0: එංහස් හතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අදි අඩිය නුවේ මෙගාහර්ට්ස් FM බෑන්ඩ්
1: හමයකනි දිවෙහි රාජ්‍යයක අඩු
2: එහාරා මිහාරුගේ ෆිල්ම් තෝගේ හික්කෑ මන්සරතකා ලවතෝගේ තෙරිය ෆීනාලම
3: ඒ බල මිහිර ලතීෆා කොන්තාක ගොත්සත තියන්නනි
1: දෙවානි කිහිනේ

0: දිව්‍ය රාජ්‍ය ගඩොම් නිගටික මිගෙනස්තිනි රේඩියෝ ඩ්‍රාමා විඳ ජහාති කියාදෙමි. මේ හප්තාග මිගෙනස්තිනි මිසල්ස්ලාගේ ෆුරතමග ඩ්‍රාමාගේ මේ හප්තාග බෑත කුල්මගා බෑවර්වි රියුමාන් අලි හසීන්, මෛරා අසිසා ෆාරුක්, රුබ්ෂා ආයිෂත් ෆිනා ෆිරාක්, අෆ්නාන් මරියම් අලියා, ඊජාස් මුහම්මද් ශාෆි ශෆීක්, අදි නිෂාන් මූසා රශ්වන් නයිම්. ඩ්‍රාමාලිය තයාර කො තිබේ ෆ්ලමි ගෙනස්තිනී අලුගන් මරියමත් ෆාත්නාන්. ලෝබීගේ මුලින් තෆාත් සොෆායකුන් මුලින් තෆාත් වාහකයකෑකීග අන හෆ්තාග අනිකා විසිරත් කර ව්‍යාපත්තුල් කොල්ලාන උම්මීද කුරන් ශෞකරිකමයකු ඩ්‍රාමාඩ සිවිකම. السلام علیکم.
1: بندو جہاتی کیا دیں

0: මිහර ගඩින් රේගඩේ කාරජෙහි අඩු සොමුන්තේ ගෙන්දවනි දිවිහි රාජ්‍යයේ ගඩු
1: මේද කේන මේද කේන මේද කේන

0: මේ තාරිහියේ තත් අසීර්තකේ ගකුල ජසදී දිරුංගන ස්තේන කුලපිස්සේ.
1: අහ පුදි මොහ මොඩිය මරා. එදෙ මෙන්නේ එක්ක මහරයන් බිය කියන්නේ. මිර දුකු කුනේ නුපුරිති.
2: ඒ කලෝ ඉබ්‍රාහිමා ඉබරු ගෙම්මේ මිරුම හෙඟුන්නනි කොන්දා කුතා.
3: ඒ කීකුරන් ඉබරු ගෙම්මේ මස් මෙර තනෙති බදනි.
2: මෂ බෙලි දානෙන්නු. මයින් කුරෙන්ජේ කමෙන් ඔවෙ දානෙන්නු. ඒ නුනස් බල මමියේ මිරුෂ ගැතොළ වරිකම් ගේ ෆැක් කොළොයි ෆෑගෙ.
0: ඒ වේලා.
4: කොමෙ පුරාස්වති දුවෙහි ගෙමෙන්දුරු කුරි එකාර්කටි ෆනරාගා. රිපීට් හම එදෝ හොගේ රේගඬු දිහකටි තිරීහුගා. ಅದಿ ಹುಕುರು ದುಹುಗೆ ರೇಗಂಡು ಪಾರ್ಕಡಿ ತಿರಿಯುಗ
0: ಎಂಗನ್ ಸತರ್ ಚೆಕ್ ಸಾಲಿಸ್ ನೇ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅದಿ ಅಡ್ಡಿ ಹನ್ವೆ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
4: ಹಮ ಏಕಣಿ ದಿವಿಹಿ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡು